අරූපේ නමස්තං අනුපේ නමස්තං අපේකේ නමස්තං අලේකේ නමස්තං අකායේ නමස්තං අජායේ නමස්තං අගංජේ නමස්තං අබංජේ නමස්තං අනාමේ නමස්තං අඨාමේ නමස්තං අකර්මං නමස්තං අධර්මං නමස්තං අරාමං නමස්තං අතාමං නමස්තං අජීතේ නමස්තං අභීතේ නමස්තං අබාහේ නමස්තං අටාහේ නමස්තං අනීලේ නමස්තං අනාදේ නමස්තං අශීදේ නමස්තං අගාදේ නමස්තං අගංජේ නමස්තං අපංජේ නමස්තං උදාරේ නමස්තං අපාරේ නමස්තං සොයක නමස්තං අනේක නමස්තං අභූතේ නමස්තං ආජූපේ නමස්තං නිර්කර්මේ නමස්තං නිර්පරමේ නමස්තං නිර්දේශේ නමස්තං නිර්වේශේ නමස්තං නිර්නාමේ නමස්තං නිර්කාමේ නමස්තං නිර්තාතේ නමස්තං නිර්කාතේ නමස්තං නර්තුතේ නමස්තං අභූතේ නමස්තං ආලෝකේ නමස්තං ආශෝකේ නමස්තං නර්තාපේ නමස්තං අථාපේ නමස්තං ධර්මානේ නමස්තං නිධානේ නමස්තං අගාහේ නමස්තං අබාහේ නමස්තං ධර්වර්ගේ නමස්තං අසර්ගේ නමස්තං ප්‍රභෝගේ නමස්තං සජෝගේ නමස්තං ආරංගේ නමස්තං අභංගේ නමස්තං ආගම්මේ නමස්තස්තරමේ නමස්තං ජලාශ්‍රේ නමස්තං නිරාශ්‍රේ නමස්තං ආජාතේ නමස්තං අපාතේ නමස්තං අමර්බේ නමස්තස්ත අර්බේ ආදේශං ආදේශේ නමස්තං අපේසේ නමස්තං නිර්තාමේ නමස්තං දර්භාමේ නමෝ සර්වකාලේ නමෝ සර්වදයාලේ නමෝ සර්වරූපේ නමෝ සර්වභූපේ නමෝ සර්වකාපේ නමෝ සර්වසාපේ නමෝ සර්වකාලේ නමෝ සර්වපාලේ නමස්තස්ත දේව නමස්තං අභීව නමස්තං අජන්මේ නමස්තං සෝවර්මේ නමෝ සර්වගෞණේ නමෝ සර්වභූනේ නමෝ සර්වරංගේ නමෝ සර්වභංගේ නමෝ කාලකාලේ නමස්තස්ත දයාලේ නමස්තං ආභරණේ නමස්තං ආභරණේ නමස්තං ජරාරං නමස්තං ගරතාරං නමෝ සර්වතන්දේ නමෝ සාබන්දේ නමස්තං නිර්සාකේ නමස්තං නිර්භාකේ නමස්තං රහීමේ නමස්තං කරීමේ නමස්තං අනන්තේ නමස්තං අහන්තේ නමස්තස්ත රාගේ නමස්තං සුවාගේ නමෝ සර්වසෝකං නමෝ සර්වභූකං නමෝ සර්වකර්තා නමෝ සර්වහර්තා නමෝ ජෝගජෝගේ නමෝ භෝගභෝගේ නමෝ